පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැප වූ පෙම්වතුන්. තමන් විදි ප්‍රේමයට කිසිදා වෛරණු කළ ප්‍රේමවන්තයි. මතක අතර අතරමං වූ පෙම්වතුන්. ලියු කවිවැල් මුමුණන නින්ද නේන රයිට. හරිටම රෑ 7:30ට ඉසිර සිර හත වැදී.

ප්‍රේම සයුර කිමිදි කිමිදි නාලපලක් නෑ. අම්ම පෙව්ව කිරිබිඳකට සමකරන්න බෑ. කාලෙ බැඳල දොඩන කතා හරිම විනෝ.

හිත නිවෙන්නේම හවසට. මහන්සිය දැනෙන්නේ හවසට. එහෙම හවසක් නිදහසේ විඳින්න. ගෙදර යන ගමන් නිදහසේ හන්න. සන්ධ්‍යාවේ ඉසිර හැමදාම හවස 4ට.

හිතන් දිවෙන්නේම හවසට. මහන්සිය දැනෙන්නේ හවසට. එහෙම හවසක් නිදහසේ විඳින්න. ගෙදර යන ගමන් නිදහසේ හන්න. සන්ධ්‍යාවේ ඉසිර හැමදාම හවස 4ට.

ඈත හිටිය ලගින්ම හිටිය ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩක්. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තේපිරුණු ආදරණීය ගීත පෙළක්.

0: ගෙතර යන ගමන් නිදහසේ අහන්න සන්ධ්‍යාවී ඉසිර හැමදාම හවස 4ට සන්ධ්‍යාවී ඉසිර අහන්න.
1: යරමර අස්සේ මං

ඉසර ගී මල් වරුසා ආදරය කරන හිතේ ඉන්න ළඟින් ඉන්න හැමෝම වෙනුවෙන් දවල් දෙකේ ඉඳන් හවස 4 වෙනකන් ඉසර

ඈත හිටියා, ලඟින්ම හිටියා. ඔයා වෙනුවෙන්ම මට කියන්න තියෙනවා ලස්සන කතා ගොඩක්. ඒ කතා අතරේ ඔබට කියන්න බැරි ගොඩක් තීපිරුණු ආදරණීය ගීත පෙළක්.

ආදරේ හිතේම තියාගෙන හැමෝටම එහෙන්න ආදරේ කියන්න. ළඟින්ම ඉන්න හිත පුරාම ඉන්න අයව ආදරෙන් මතක් කරන්න. වැඩ කොච්චර තිබුණත් මහන්සි නැතුව සතුටින් වැඩ කරන්න. හරියටම මධ්‍යහන 12 ඉඳන් දවල් 2 වෙනකන් මධ්‍යහන ඉස්සරයි ගී මිහිරයි.

විටක පරිත්‍යාගයක් වූ ප්‍රේමය. ප්‍රේමය වෙනුවෙන් අසීමිතව කැපවූ පෙම්වතුන්. ප්‍රේමයට කිසිදා වෛරණු කළ ප්‍රේමවන්තයින් මතක අතර අතර මංගූ පෙම්බතුන් ලියව් කවිවැල් මුමුණන මින්ද නේන රයිට හරිටම රෑ හතයිතියට ඉසිර සිර හත බැදී රෑ.

ගොනලු කොළඹමේ ගම ඇර යනවා ඒසරේ. එහි තියනවාලු දියුණු වෙන්න හොඳම මන්තරේ. රක්ෂාවක් ඔබ එද මොන වාග්‍ය ඇද්ද කියලා බලමු කොළඹ සුරපුරේ. හරි අයිත මන්දා නැකත්‍රාල කියපු තාස්.

උන් මෙහෙනත් මොකද අපේ ගමේ අයින් සකපෙන් අයියෝ මේකද මේ කොළඹ කිව්වේ ආ ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි

බඩු බාගේ රාත් කළට කිරති තරාදිය හොරයි තම පිත්සනමුදු මාල රක්ත රන්්‍ය කියලා දෙයි. කන්තෝරුවේ වැඩ වෙලාවේ හේස් පොත බලයි කොහෙ බැලුවත් හොර බුතියයි හොර සුරා පොලයි. මේක කොළඹ නම් දෙයන අපේ ගම හොඳයි. මේ වගේ අයමද කොළඹ ඉන්නේ? දැන් මෙහෙවත් දැකලත් මට හිතෙන්නේ ගෙදර යන්නටයි. සුර ලෝකේ කියලා ආවේ වැඩක් සොයා ගන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර යන්නටයි. දැන් මේවා දැකලා මට හිතෙන්නේ ගෙදර

කළුවනු කළුරු අය අප ගම මදින්නා මණ්ඩි නැතුව රෑමටම බෙදන්නා එන එන කැකුළු මල්

මහා පඬුවන් කවියන් අතරේ ගායකයා තොරණ බන් ජීවන මිහිරේ මහා පඬුවන් කවියන් අතරේ ගායකයා තොරණ